පූතයන් ්‍යාපාය පං ගත්මෙත යපාර්ගුණ ගන් උදාාර්මුණ ගන් ප්‍රනාම් නිර් පැනකාම් අදදුත් ප්‍රචන් මෙත් ගතයක් හඬ ආලෙස්සයක් කර්ම අදෘශ්‍යය තර්ම සර්භා ප්‍රනාාඩයන් ඩන් බඩිය චාචරී ශන්ද තුවැ ප්‍රසාද ගෝබින්දේ මුකන්දේ උදාරය අපාරය හරියෙන් කරියෙන් රේ නම්යකමේ පුජංග ප්‍රයාත ශන්ද චත්‍ර චක්‍ර කර්තා චත්‍ර චක්‍ර හර්තා චත්‍ර චක්‍ර දානේ චත්‍ර චක්‍ර ජානේ චත්‍ර චක්‍ර වර්තී චත්‍ර චක්‍ර පර්තී චත්‍ර චක්‍ර පාලේ චත්‍ර චක්‍ර කාලේ චත්‍ර චක්‍ර පාසේ චත්‍ර චක්‍ර වාසේ චත්‍ර චක්‍ර මානියේ චත්‍ර චක්‍ර දානියේ චාචරී ශන්ද නසත්‍රය න මිත්‍රය න පරමං න පිත්‍රය න කර්මං න කායය ජන්මං අජායේ න චිත්‍රය න මිත්‍රය න ප්‍රේ න චිත්‍රය න මිත්‍රේ ප්‍රේ හැ පවිත්‍රය ප්‍රතිසය අදිසය අදෘශ්‍යය කෘසය භගවතී ශන්ත්වය ප්‍රසාද කහතේ ਕਿ ਆਸ਼ਿਸ਼ ਦਿਸੇ ਕਿ ਆ ਭਿਜ ਭਿਸੈ ਕਿ ਆ ਗੰਜ ਕਰਮੈ ਕਿ ਆ ਪੰਜ ਭਰਮੈ ਕਿ ਆ ਭਿਜ ਲੋ ਕਹਿ ਕਿ ਆਦਿਤ ਸੋ ਕਹਿ ਕਿ ਅਵਧੂਤ ਵਰਨੈ ਕਿ ਵਿਭੂਤ ਕਰਨੈ ਕਿ ਰਾਜੰ ਪ੍ਰਵਾਹੈ ਕਿ ਧਰਮੰ ਤੁਜਾ ਹੈ ਕਿ ਆ ਸੋਕ ਭਰਨੈ ਕਿ ਸਰਬਾ ਭਰਨੈ ਕਿ ਜਗਤੰ ਕ੍ਰਿਤੀ ਹੈ ਕਿ ਸ਼ਤਰੰ ਛਤਰੀ ਹੈ ਕਿ ਬ੍ਰਹਮੰ ਸਰੂਪ ਹੈ ਕਿ ਅਨਭਉ ਨੂਪ ਹੈ ਕਿ ਆਦ ਆਦੇਵ ਹੈ ਕਿ ਆਪ ਅਪੇਵ ਹੈ ਕਿ ਚਿਤਰੰਗ ਮਹੀਨੇ ਕਿ ਕਹਿ ਦੀਨੈ ਕਿ ਰੋਜੀ ਰਜਾ ਕਰੀ ਮੇਰੇ ਹੱਕ ਹੈ